0: 바보도 소스웨이다 바라시다.
1: You listen the best radio in town.
2: Op top, op top, op top, op top.